ඒතලුසාමියන් තෙතරාන ලැප් අංකත් ලාගන්සයි දරාමකං ලලුවනිින්කං නංගුවබුලං කකි බාජලයි නොසම්පත් අමඟයිකමම්ප්‍රන්න දරෝගගම් තප්ඥපන් තුබු හමදං කයු බෝරගන් බ්‍රිදියන් පතියන් පුලස්ඩන් පුලස්මයස් රරහජුගම් බාර්වන් රම්බය නොසම්පත් මඟය කදාගන්තියන් දරාක්‍රියන් කපාගුයන් ගස්යන් අතයෝ තිබියන් අනුගන් ලුබානනියන් නදියන් කබාප්ලියන් නන්සන් කරවයි නොසම්පත් මඟය දාපයෝ දරබුල අපලන් තකුරා බකජම ගමකරුබුවන් කමන් තපෝ පනයමං කපයි ලලුවකජන් කරයඥෝ නං තම්පුහලම්පෝ පයෝ අමුඩියන් ලිලාය ලිලියන් අයේ පලන්තාරුණක් දරාකරියන් ඇසං කිලියන් අරිංගියත් ගාබුගයි නොසම්පත් මඟයි පනැසිද යම්පුත් ලලුවතිකි ජලපානයි කලිගි කරේ තබෝ අමිකායේත් ලලුවනිය මෝනලලුච යේත් ලුඥෝර්ද ලුඥ අන්න අලුන්තාරත උජන් කාබ්‍රයේත් සම්පත් මඟයි මනලන්තප්ඥපන් ඥෝ අයේ තම්බුවනරුමන් පදේ ලාලඟය නොසම්පත් අමගයි කකේ තංගො උඩරබුල දියෝ මඩකාරමෝ සිකු තුචුවම් සිකු කාතවෝ ලඟ අරසෝ දබුවන් අමුලයේ කතිකි ඇතුඥන් කදරගඟම් තංගො අපපන්න